නරතයි මංකයි ඉපනුව වරයි තෙමෙනෙස් මෙන්ඩ් වයිවා ඒකයි තේ සංග්‍රහරි සමාකින් කන්නේ කේ යව් කී කනුව නරාවනි කහ කිපසරේ මෙතෙන් නරම් ප්‍රෝග්‍රෑම් කුණම්මරේ මේ මෙතන නම් යයි කුවා කොනාන බෙන් චැට් නකෝ නකෝ නරා PPA මෙවුරි FM 89.9 Facebook කේ නරා මෙසෙන් ශකේ අයරේ තේ මෙතන නංගොරම් නතේ මෙතෝ An pun no no ra kanwa na upo ki are na kunan ro kona kun te ra po gin te nga po ngayon kana ko kunan are tangi dia ngaya ri pun te tan te ta kamau ri ki na ko im ko te sa ngorang ko yana ko kwas pa manga toro ni ra mai kan ne ayo mau ri fm me ri tan na pa mka ka ki po sa de me ten na nam program